0: මේ ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්න් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහමාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ಫಾಫತ ಫುಸವಾ ಕಂತತಂ ಅದಿ ಹೇ ಅಮಲ್ತಕ ಲಿಬೆನಿ ವಿಸವಾಬ್ ಮಿ ಫೋತುಕವಾದಿ ಉಂತ ಕುಶಾಲ ಅದಿನಿ ಹಸನ್ ಹಲಿ
1: ದಿವೈ ಎಫ್ಎಂ ನೋದಿ ಹೇಕೆ ಮೆಗಾಟ್ಸ್

0: කුරින් අලුමෙන් හමජස්ස අධීපවානී අලුමගේ වෙබ්සයිට් මෙදවරික ෆෝමෙන් හුෂාලෑගෙන් නමස් මිහාරු ටෙක්ස් තක්ක ෆරෑත්තක ෆෝම් හුෂේලුම්ගේ ඉතුරුන් අලුමගේ ඔන්ලයින් පෝටල් මීරා කනෙක්් මෙදවරකුන් එෆෑසා ඉන්ස්ටෝල්මටන් ඇති හුෂේලුමුගේ ෆුර්සත් ලිබිලව්වානේ අදි ටෙක්ස් තක්ක ෆරෑත්තක ලස්කමෙන් නැති ඉන්ස්ටෝල්මට් ලේනක වෙස් ආදිවෙන්
1: දෙමිහාරු වර ෆසේ කුරුමුගේ ගොතුන් මේ ගින කන්තතකේ ඔන්ලයින් කොෆවා කම් ෆාහක කුරෙවෙ ටෙක්ස් බයන් හුෂහලා ෆෑසා දෙකුමුගේ ඉතුරුන් ඔන්ලයින් කොලි බෙහුන ખિદમતයි කි කොපත
0: අද මේ මීරාගේ එම්හා ખિદમતකෙන් හෙන් අලුම වಾಣි හැම ඔන්ලයින් කො ගෙත ටෙක්ස් තක්ක ෆරායතක ලිබිලව් වಾಣි මේ ගොතුන් අලුමුගේ වෙබ්සයිට් මෙදුවරි කොෂා අද මීරා කනෙක්ට් මෙදුවරි කො ටෙක්ස් තක්ක ෆරායතක ખિદમતකන් එද හුෂේලේ දාණේ කුරින් අලුම මි දැන්නවිහෙන් ඉන්ස්ටෝල්මන්ටන් ඇති හුෂයලුමුගේ ඉතුරුන් අදි ඉතුරු එහෙන් හිදමැත්ත වෙස් මීරම් ෆෝරුකෝ දේගේ තෙරෙන් බයින් හිදමැත්තක අලුන් මෙවගුතු අදි අලුවාදාන ටෙක්ස් තක්ක ෆරැත්තකුම් බිට්තකන් ඇති හුෂාලුවායරු අදි බේංක් ලෝනන් ඇති හුෂාලුවායරු ටෙක්ස් ක්ලියරන්ස් රිපෝර්ටෙන් එබ බේනුම් වේ මි ටෙක්ස් ක්ලියරන්ස් රිපෝර්ට් වෙස් අලුමෙන් මීරා කනෙක්ට් මෙදුවරිකුන් අදි වෙබ්සයිට් මෙදුවරිකුන් වෙස් ලිබෙන ඉන්තිසාම් හමුජේපවානේ මීරා කනෙක්ට් මෙදවරිකු හම වගුතුන් ටෙක්ස් තක්ක ෆරෑත්තක ඒ රිපෝට් ලිබිලව්වාන දැන් වෙබ්සයිට් මෙදවරිකු ෆෝම් හුෂාලුවා කම්වානම මේ අලුවනුමෙන් හම දෙදුවහුගේ තෙරේගේ එහිදුම ටෙක්ස් තක්ක ෆරෑත්තක එබ අරුවා ගෙත අදි ටෙක්ස් තියෙන රිපෝට්ගේ සහකම් වෙස අලුමගේ වෙබ්සයිට් මෙදවරිකු ටෙක්ස් තක්ක ෆරෑත්තක කෂවර් කුරෙවෙන් දැන් මේ ගේතුරුන් අලුම මෙන්න ලිබෙ මීරා නොයෙන් එකෙස්සුම ෆෝම් මේ ෆෝමකී ජූරි මනා ලුයිකොත් දිනුමන් එද ටෙක්ස් තක්ක ෆරාත්තකු හුෂාලා ෆෝම් මේගේ ඉතුරුන් ටෙක්ස් තක්ක ෆරාත්තක ඉතුර ෆෑසායි දෙකේ ෆෝති නොනිය එබෙෆුළුන් බේනුම් ෆුලේ ලබවනි දෙක්කේ ෆෝහුරි ෆෑසායකුන් එහෙන් ටෙකුහුගේ අද දෙෙන් අලා කණ්ඩා දෙෙන් මේ හිදුමතන් එදි ලබ්වා කමවා නමස් මීරා නොයෙන් හතරෙස්සුම ෆෝම් හුෂේලුවෙන් අලුමුන් වෙබ්සයිට් මෙදවරිකොවෙස් අති මීරා කනෙක් මෙදවරිකොවෙස්
1: දැන් ෆාහක කුරවැෆි මීරාගේ ඔන්ලයින් පෝටල් මීරා කනෙක්ට්ගේ වහක මේ ખિદમે රජිස්ට්‍රී කුරවවානි කීනෙතු
0: මිහාරු ටෙක්ස් තක්ක ෆරායතකුන් අල වියෆාරිය රෙජිස්ටර් මේ කුරවවානි ඉකොනොමික් මිනිස්ට්‍රීගේ දෙත ඉකොනොමික් මිනිස්ට්‍රීගේ රෙජිස්ටර් කුරවවායරු ඒ ටෙක්ස් තක්ක ෆරාතෙක්ගේ එම්මෙහා මවුලුමාත ඉකොනොමික් මිනිස්ට්‍රියන් එවෙෆුලුන් එබ අරුවා ම ඒ මවුලු මත බිනාකොන් අලුන්ම මීරාගේ ටෙක්ස් තක්ක ෆරාතෙන් රෙජිස්ටර් මි කුරණි එම මිගොත ටෙක්ස් තක්ක ෆරාත්තවගේ දෙව්වා ෆොන්න රෙජිස්ටර්ඩ් ඊමේල් එඩ්‍රෙස් අලුමෙන් මීරා කනෙක්ට් ලොගින් ඩීටේල්ස් එ වාරුවන් එත මිහාරු ටෙක්ස් තක්ක ෆරාත්තකුන් ජෙහෙනු ලබ්වාන ආ ෆෝමෙන් හුෂාලාක මීරා කනෙක්ට රෙජිස්ටර් කුරාක එනම් අලුමන ෆාහගවේ බයිෆහර් මි ෆෝර් කොද්දේ මවුලු මතුගේ ඊමේල් එඩ්‍රෙස්ක එම එකියුරේට් නුන් ඊමේල් දේ ෆොහුන්න ෆාර බාදේ ඒගේ ඉතුරුන් බේනු නුකුරවවා ඊමේල් ලෙබස් බයි ෆාර ජස්සා ෆෙබෝරේ එම මිකමුග සවබුන් අලොම මීරා කනෙක් ඩීටේල්ස් ටෙක්ස් තක්ක ෆරාත්තක ෆෝර් කොද්දුමුග බයි දතිතන් එබ දිමාවේ මාලුම වරබොඩන් ඒදෙන් මිකහල ටෙක්ස් තක්ක ෆරාතේ වාකම වානම් අලොම හොට්ලයින් සාද ෆනරයා ගුළුවෑගෙන් එකම ඉස්ලාහ කුරොමගේ මසෙක්කේ කුරිය ගෙන් දෙවුන් එතො දෙන් මේ ඉකොනොමික් මිනිස්ට්‍රීගේ රෙජිස්ටර් කුරවවායර බයි ටෙක්ස් තක්ක ෆරාතකුන් ඊමේල් රෙජිස්ටර් නුකුරවවා ෆාර්වසේ බා ආදේ නේතෝ එම මිකහල ටෙක්ස් තක්ක ෆරාතෙවවා කම්වානම මීරා එකෙන් එකේ ෆෝම් හොෂාලුවෑගේ මීරා කනෙක්ට රෙජිස්ටර් කුරුමුගේ හිදුමෙන් අලුමෙ ෆෝර් කොද්දේ
1: දැන් මීරා කිවර කින අමි වර කින ටෙක්ස් තක්ක ෆරාතක ටෙක්හන් අහුල්වරි කුරුම මීරායෙන් ආම් කොක්කුරියකෙන් දකන්තතයි කි කොබාත වර ගින ખિદમતකේ දේ මොසසයිකේ ගොතුක මි මීරා මි ෆාහක කුරෙවෙන්
0: ටෙක්ස් තක්ක ෆරාතක අහුල්වරි කුරුම කී අලුණු මෙන් අබදුස් වර සමාලුකන් දේ කමෙන් එතො ටෙක්හුගේ මවුලුමාත්තන් අලුණු මෙන් අබදුස් ටෙක්ස් තක්ක ෆරාතක ෆෝර් කොත් දේ මි ගොතුන් අලුණු මෙන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් ත Facebook come obvious, Instagram come obvious, nota TikTok X come obvious. Alun me platforms tau alun menge presence vara ituru kurunga masekke kuri egen denge to hama komme doku kaalu gotak komme saa maalum aate text takka farata ka alun me for godde. Mege iturun mifada media platform ta TV radio shows ta meduri kovve alun me text takka farata ka maalum aate for eba kodde ve. Adi ege iturun alun menge

0: ඉන්ෆෝර්මේෂන් ස්ටේෂන්ස් තව වෙස් රාජ්‍යයේ එකී කංකොලතෝගේ එබ කුරිය ගෙන්දෙවෙ එම මිගොත හිංගේ ප්‍රෝග්‍රම්ස් තම් මෙදුවරිකොව වෙස් හේලුන් තෙරික කුරුමගේ මසෙක් ඇත්ත එබ කුරෙවෙ එතෝ දැන් අලුමගේ අමාසකී ටෙක්ස් තක්කා ෆරාත්තක ගුලිගෙන් ටෙකුහන් අහුදුවෙරි මුස්තමයි බිනාකුරුම්ගේ මසෙක් කමවාතිවෙ අලුමෙන් හම අබදුවෙස් වර සමාලුකන් දෙන් ටෙක්ස් තක්කා ෆරාත්තක ගුලිගෙන් මවුලුම්මත්ත කැවි හැව ස්කෑරින් ෆෝර් කොද්දවෙන ගොත්තකන් අලුන්ගේ කංකන් ඉන්තිසම් කර
1: දැන් මීරෙන් ආමුන්න වර මුහිමු ඛිද්මෙතකේ දෙවමු තිය ගෙන්දවනි එවස් ෆරාතකු මීරාගේ හිතිරකම බේනුම් වෙච්චේ නම බේනුම් ෆුළුවා කිරතෝ මේ කන්ත කුරෙන් සේ නමල් කුරම්
0: බිස් ආද අලුන්ම වර ගින ගොයෙක් ගොත ටෙක්ස් තක්කා ෆරාතක අලුමෙන රීච් කරවෙන ඉන්තිසම් හමුජස් ආදීපවාන මේ ගොතුන් අලුමෙන්ගේ හොට්ලයින් සාදු ෆනරෙ ගුළුවියස් අලුමෙන්ගේ ටීමුන් රෙස්පොන්ඩ් කොත් දෙවාන දැන් ඒගේ ඉතුරුන් අලුමෙන්ගේ රෙජිස්ටර්ඩ් ඊමේල් ඇඩ්‍රෙස් 1415@meera.gov.mb මේ ඊමේල් ලව් වෙස් සම ඊමේල් කොග්ගෙන් ටෙක්ස් තක්කා ෆරාතක එහුරි කොන්සර්න්ස් තන් උනේ හල් එබේ ෆුලොන් හල්ලු කරම් බේනුම්වා එබේ ෆුලොන් හොත් ebe fulun alumung faratum benu fulay laba ehi tarikame ho devene da alumung website ke waswane nge to live chat feature miharu gaim koreva mi feature meduri koves hama text akka faratakan alun menge mauluma tam duniyage kommentane ge horigem wesama ho deve dane den alun menge social media platforms taka message korabwa gem wesama ituru mauluma saf korevda
1: දැන් අතෝල්තරගේ දිරුළු වෆර ඇතකුන් ටෙක්ස් බයන් හුෂහලා ෆෑසා දෙකුම ගේතුරුන් තිබේෆුන්ගේ එවෙස හිතිරිකම බේනු ෆුල්වානම කියනෙත් ඔහද මිසන
0: ටෙක්ස් තක්ක ෆරත්තක වීහාවස් ගාතුන් අලුන්ම මීරාගේ හිදුම ෆෝර් කොද්දිනුම ගුතුන් රාජ්‍යගේ එකි කංකොලතෝග මීරාගේ බ්‍රාන්ච් තක් ගායම් කුරේපවෙ මේ බ්‍රාන්ච් තෝග මසෙක්ක කුරා ටීම් තකුන් අතෝල්තරේගේ එකි රඩ්රෂ සියාරෙක් කුරවාන මි සියාරෙක් කුරවුම්ගේ තෙරේගා ebe fulna hama reach call leve dan ebe benu fulle lava etoru maulumaten oikkama vaanam den alum faa kolam benu migotan alumen team takun ziyare kora resmiga bodam mi balani text takka farat takun rangalu kuran hurikame huri nama ekame text takka farat takka inform ko deno e maulumat for ko deno mige etorun hama alun menge hotline saad fana reve sama ගොළු වෙදානෙ නොනි ඊමේල් වෙස් කර වෙදාන ඉගෙතෝ දැන් අදි අලුමෙන් හම මේ සෝෂල් මීඩියා ප්ලටෆෝම් සම් මෙදෝරි කොබ සම අලුමෙන් න රීච් කර වෙදාන
1: දැන් නිමල් ගේ කුරින් ෆාහක කොල්ලන් වකි කමෙන් එපිට
0: ආද නිම්මාලුම් ක කුරින් අලුන් ෆාහක කොල්ලන් බේනු වේ වර ගින ෆහරු අලුමෙන් න ටෙක්ස් බයන් සුංගඩි ෆහුන් හුරේලේ තී වේ ජෝරි මනා එබවේ එම alum war bodang eden text takka farat takun sungadi ge kurin bayantan ushalovan adi fasa dakkam sungadi ge kurin den evs ehi terikam beenum fulay labwanama vm awahakan alun menna ekan hissa kod devwa hemassale hallen hodema alun menna gulige masekke kurab
1: war bodang shukriya ada algun men malumat kolem mi hissa koli mi rain for kote mun dakhil me takka kule gotun maulumat kol hissa ko devi ibrahim as deputy director recovery service anika samahi gam love ka fo show ke ehm ba takai ki ka kuri ta na
2: divay fm nodi he kem ne ba
3: danta ka guli fawi ki kyam ri ta lawa
4: ta ru e a tes kuri e
5: nodi he kem ga divay fm ge me ha ni
6: pai lawa ta ko mes pe ni ke
7: bon film ma nu me ki hama
2: divay nge monifu e film ba de nu mu ga abadu es
8: ನುದಿ ಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ಎಂಗೆ ಕೊಮ್ಮೆ ಗಡಿರೆಗೆ ಫುರತಮ ಲವೇಕವೆಸ್ ದಿವೆ ಅಮೂಲ್ಯರಾಗಿ ಕಲವ

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු.
1: එහෙනම්

0: വൈറൽ വൈബ്. വൈറൽ വൈബ്.
1: දහස් තේවිස් වනාහරුගේ එම මග්බූලෙන් උරුදු ඩ්‍රාමායකි බිලාල් අබ්බාස් ඇදි දුර්රේ ෆිෂාන් සලිම් ෆිනිගෙන්දිය ඊෂ්කු මුර්ෂිද් සීරීසුන් ඉවිගෙන්දාලව තේරා මේරා හේ පියාරමර් මි ලවෑකේ ඛාසකමකී මි අහමද් ජහන්සේබ් අමිල්ලෙල්ලියේ කොම්පෝස් කොන් අදි කියාෆවාලාවේකව් වුන් මි මඩු මෑතිරි රාගක ක්ලැසිකල් අදි එකෝස්ටික් ගිටාගේ එහිග තයාර් කොෆවාලාවේ ಅಹಮದ್ ಜಹನ್ ಸೇಬ್ ಗೆ ಕ್ಲಾಸಿಕಲ್ ತಮ್ರಿನ್ ಲಿಫವಾಡುಂ ಮಿಲವಾಗಿ ಕೊಮ್ಮೆ ಬಹೆಗ ವರ ಫುಂ ಮಾಣೆನ್ ಇಕುಲಿವಿಗೆಂವೆ ಮಿಲವಾಗಿ ಲೆಂಬಿನಾಯ್ಫವಣಿ ಅಬದ ದೆಮಿಗೆಂವಾ ಲೋಯ್ಬಾ ತಗದೀರಾ ಅದಿ ಗುರ್ಬಾಣಿಗೆ ಮಚ್ಚ ಮಿ ಡ್ರಾಮಾಗೆ ಬತಲ್ ಲೋಯ್ಬಟ್ಟಕ ಆಯನಾಗೆ ಹಯಾತಗೆನ್ನ ಬೋಡು ಬದಲ್ ರಂಸುಕೊತ್ತೇಲಾವೆ ಮಿಲವಾಗಿ ಏಕೇಕಿ ಬ್ಯಾತ ಟಿಕ್ಟೋಕ್ ವರ ಬೊಡವ್ಯಾಗ ಹಿಫಾ ಕ್ಯಾವಿನಿಗೆ ಹಫ್ಲಾತಕ ಏಕಿಕಹಲ ವಿಡಿಯೋ ತವಗ ಬೇನುಂಕುರ ಮಗ್ಬೂಲ್ ಓಡಿಯೋ ಕವೆಗೆದ್ದಿಯಾ

0: උස්වගෙන් වා උඩුතන් හෙද්දි රස් කලාගේ හදරතුම් බාවා ලෙව්වි වහීකෙ
1: අර්රහ්මානු අලල් අර්ශිස්තවා
0: රහ්මානු වන්ත රස් කලාගේ අරුෂුගේ මච්ච ඉස්තවාවේ වොඩිගෙන් විය
1: لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَى
0: උඩුතකු ගා වාහා තකෙච්චායි බිමු ගා වාහා තකෙච්චායි එදෙමෙදු ගා වාහා තකෙච්චායි ෆස්ගඬු දසු ගා වාහා තකෙච්චේ මිල්කුවේ වොඩිගෙන් වනී එකලාංගයෂේ
1: وَإِن تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى
0: කලේගපානු අඩහරුකෝ බස් විදාලුවෙස් ෆහේ හැම කෂවරුම් එකලාංගෙයි සිර්රායි එයවර වංහනා කන්ත දෙනෙවඩිගම් වා රස්කලාංගේ

0: එකලේග ෆානං අලිෆාංගඩ ෆැනි වඩාගෙන්න විහිඳ ෆහෙ එකලේග ෆානුගේ අහුළු වෙරින්න විදාළුවී තියබෑ මීහුම් මිතාංගා තිබේෂ් හම කශවරුන් අහුරෙන්නං අලිෆාංගඩ ෆෙනිජ්ජි අහුරෙන් මිදනී එතනුන් තියබෑ මීහුන්නම් හුළු කොළෙක් ගෙනස් දෙවේ තෝයි නුවත ඒ අලිෆාංගඩුග කෑරින් අහුරෙන්න කොම්මවෙස් මගේ ෆෙනේ තෝයි.
1: فلما أتاها نودي يا موسى
0: فاهي إكليغ فانو إي ألفان غندوك كاريه وداغن هندو نيدا

0: කොම්ම හප්තා කිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනවෑ අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු
1: එහෙනම්

0: لاوي كفه لاوي.
1: නොදී එක මෙගහර්ට්ස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත
2: ඒ කොඩක ෆහත ජීලම ආහාරම ඉහ කෑරි ගතිම මිහ හොඳගුවාන එනජ පින්නම් බොන් ෆෙන් හිසාබ ගන් තිබෙන් වානි
3: ආ
4: කොබ මිතහුන ඩස්බින් එහෙරි දෝ මේ වෙස් ඩස්බින කන්නු දාම් වානි

0: ඒ ගොඩක ාත ජහිලම ආරම හ කෑරි ගතිීමේ මිහ උඳගුවන ඒන ජා පින්නම් බනු ෆැන් නිසාබයගන් තිබවාන
1: ඔබ මිතහුණ ඩස්බින් එහෙරිදෝ මෙවෙස් ඩස්බින කන්නුලාමාඩි.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: එම්මේ ෆස්
2: මොනිෆෝයි ෆිලෝන්ගේ දායරා එම්මේ තාජා

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: මෙහන් මෙවැනි එම්ම ෆස්මේෂෝගේ මිහ්තාගේ එම්ම ෆහු සෙග්මෙන්ට් අද ඕස්ටයා මෙ ආදේෆා